චක රේත කේත තන් නිර්මල දුර්ලභ දේශ වාර්තරි ඛාන පාන සෝද සුගපං චත සංකට කාල බපත හරි මාත් පිතා පයර බන්දප භෝජන කේ සව සෝජ පරි බර්දමාන හෝවත දින බරත නිත යාවත නිකට බිකම ජරි රේ ගොන හීන දීන මායා ක්‍රිම්ම සිමර ස්වාමී එක කරි කරගහ ලෙව කිරපාල් කිරපා නිදනානි කාට පරම්ම පරි රේ මර මෝස බෙලා මොය ගර්බත කරතබ කරත මහා මුගනා සම්පත දෝල චෝල සංග චූලත මායා මගන පරමත කුංගනා සත බනතා සාධන සුඛ බන්දවතා සම බඩයෝ සෝකනා බොය බෙද අංගම් මම අංකර බෙතද යද කරත අංගනා මෙරතු මන්දහර ප්‍රසාර මුඛ නිරකත පංචද පුගත පූඛ පුඛනා සිමර ගෝපාල් දයාල් සත්සංගත නානක ජග ජානත සුපනා

සරයා පරපරෑ අනපෝනමානයක් කල්ල වෙලාගේ පාර්ස පෙට්ටේ ආසාධිකරේ සදගුරු පර සාධ පරම් පදපායා පගතපාය පණ්ඩාර පරේ මිටයා ජනමා